Sie hören Radio Darmstadt auf 103,4 MHz, wenn Sie uns über Antenne empfangen, oder weltweit können Sie auch uns empfangen. Radiodarmstadt.de gibt es auch keine Livestream. Ich grüße Sie in Singhalesi, Sie sprach auf Sri Lanka. Aibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Vor 17 Jahren, am 26. Juni, der Super King of Pop gestorben. 2009, Juni 25. Der ist von uns weggegangen. Vor 17 Jahren. Aber seine Lieder, seine Stage Performance ist immer noch bei uns geblieben. So, heute 2 Stunden lang Michael Jackson, super tolle Lieder. Wir spielen weiterhin Michael Jackson Lieder. Super Dawasaka Asi Samagi Adatmi Gunatekwan Lanka Radio Singer Vatasatan, Obatapulong Apat Samandan FM, Makasi Tunai Dasamahatra Megahats Natam Lopurasin, Obatapulong Apat Samagekwan, Lanka Radio.lk Web Adavin, Sa Radio Darmstadt.de Web Adavin. Jayasatuta Vasana Samaga Navata Tamat ලස්සන දිනකට ආශිර්වාද මේ අදත් මේ ගුණට එක්වන ලංකා රේඩියෝ වර්තන ගුවන්ගත කරන්නේ ජර්මනියේ ඩාම්ස්ටඩ් නගරයේ සිට ඔබට අමතන මම රංජන් ධර්මරත්න මයිකල් ජැක්සන් 17 සංවත්සරයේ මරණේ ජූනි 26 වෙනිදා දී තිබුණා ලෝක සංගීත ඉතිහාසයේ අමරණීය නාමයක් වූ මයිකල් ජැක්සන් අදත් ලෝපුරා මිලියන ගණනක මනස තුල ජීවමානයි. Next is why student gibt es tolle Musik aus Michael Jackson album. අපි ඉදිරි පැය දෙක එවෙන් කරා Michael Jackson වෙනුවෙන්ම. ඒ නිසා ඔබට පුළුවන් ඉදිරි පැය දෙක තුල Michael Jackson ගේ රසබර ගීත වලට සවන් දෙන්න. සිකරන අවුකුන් සංරූප 06.5.7000 ඔබට පුළුවන් අපට අමතන්න 06.5.1.8.7.3 ඒ තමයි අපේ හොට්ලයින් එක. ඖෂධයෙන් සිකරන අවුකුන් සයිමන් ලංකා info@lankaradio.lk info@lankaradio.lk උන්සර ඊමේල් ඇඩ්‍රස් ඔබට පුළුවන් අපට ලියන්න අපේ ඊමේල් ලිපිනයට info@lankaradio.lk ඖෂධයෙන් ව්‍යාමන උන්සර Facebook සයිට facebook.com/lankaradio facebook.com/lankaradio අපේ Facebook ලිපිනය facebook.com/lankaradio ඔබට පුළුවන් අපත් සමග ඉදිරි පැය දෙක එක්වන්න chat කරන්න ඉන්පසු ඔබට පුළුවන් message කරන්න ලෝකෙම සොම්නසට පත් කළ රජා king of pop කිව්වොත් හරියටම හරි ඔහු මීට වසර 17කට පෙර අපෙන් වෙන්ව ගියා. ඉතින් අද අපි ඔහු වෙනුවෙන් පැය දෙකක් වෙන් කරන ඔහුගේ ජනප්‍රිය ගීත වලට. ඔහුගේ thriller album එක අදත් ලෝකේ වාර්තා බිඳදමන විකුණුම් සංඛ්‍යාවක් සමග ඉන්නවා. Billie Jean, Beat It, Smooth Criminal, Black or White, Heal the World වැනි ගීත ලෝපුරා පරම්පරා ගණනාවක් අතර ජනප්‍රිය. ඔහුගේ නර්තන රටාවන් විශේෂයෙන් Moonwalk සංගීත ලෝකේ නව යුගයක් ආරම්භ කළා. සංගීතයට පමණක් නොව මනුස්සත්වයට දායක වූ හදවත මයිකල් ජැක්සන්ගේ ජීවිතයේ විශේෂ කොටසක් වූයේ මානවතා සේවාවයි. මයිකල් ජැක්සන් දරුවන් සඳහා ඔහු කළ දායකත්වයේ ලෝපුරා රෝහල් පාසල් සහ දුප්පත් ප්‍රදේශ සඳහා කළ පරිත්‍යාග Heal of the World Foundation මගින් ලොවට සෙනෙහස සාමය සහ එකමුතුවලාගෙන ඔහු පණිඩුවක් ලබා දුන්නා. ඔහුගේ සංගීතය අදත් ජීවමානයි. අපි සමන්දමු මයිකල් ජැක්සන්ගේ මේ ගීතයට. මුල්ම ගීතය මයිකල් ජැක්සන්ගේ මේ වර්ෂතානේ

මීළඟ ගීතය මයිකල් ජැක්සන්ගේ තවත් ජනප්‍රියුණම ගීතයක් තමයි අපි දැන් වාදනය කරන්න සූදානම් කර තිබෙන්නේ. මේ ගීතය I want to back you. The Jackson 5 තමයි මේ ගීතය කියන්නේ. ඔයාලගේ මූඩ් එක සවුන්ඩ් කීප එකකින් අප්ලිෆ්ට් කරන සුපර් ප්‍රෙස් මොටෝන් ක්ලාසික් එකක්. මයිකල් ජැක්සන් කුඩා කාලයේම ලෝකයේම ආදරය කළ ජැක්සන් 5 ගේ ප්‍රසිද්ධ first big breaking through එක hit එක තමයි මේ කියන්නේ. sweet vocals අපි හැමෝම sing along කරන courses එක හදවතට සතුටගෙන legendary track එකක්. ඔයාලගේ මේ මොහොතේ little joy එකක් little dance vibe එකක් දාන්න අපි සූදානම් කරා මේ ගීතය දැන් sound දෙමු. I want to back you.